චූන මතංගන ගාද පයාද නාද කතංගන කේදා වේදා චේත නරංජේ චාර් චතුර්දේශ චක්‍ර පෙරන් ජෙහරාගන රංගනරේ කළුගංජේ සෝගන භෝගන ජෝග ජුගං භුව වංජන ගංජන ආදශරංජෙහෙ බන්ධත දේව දේව නරං ගණකින්නර ජාචබුජංගර චේමණ මානක මෝතී ලාල සුචේයන වංජ ප්‍රභාන ගංජ ප්‍රතං ජය පාරණ පාවත පූරමතං අනකණ්ඩ සරූප ඩණ්ඩ ප්‍රභාජය ජම්පද බේද පුරාණ සභාජයේ බේදක දේව අනන්තක හැ ජය භූත අභූතන බේදල හැ ජය බේද පුරාණක තේව ජප සුත සිින්දෝදෝ මුකතාාවත පැ කයි ගල්පන් ලෝ තබතාප කරයන හිනෑක ක්‍රපානත පාන පරෑ ජය පූකට තරම් සපෑත ජහයක චෙත්ත ක්‍රපානත කෝජ පහඇතෙව යා පවසාකර කෝතර හැ බව පූල්ල දේහ පුනර තර හැ ඒක නාම විනානෙහි කූඩ ප්‍රති එම බේද උචාරත සාර සුති ජෝ වාර